අම්මත්තාවේ ලගේලාට බොඩු බ්ලුට මාක සක්සවට ගත්තකත් තිවිලාට සාගයාන අතික වන භූමි පිබල්ලෑ පෑනෙක් පටන් සිලලරගයාන බලගනුට මානක බල්ලමෙන් අම්මාකෙටර් මෙෝනිට සංනාට අම්මාලුතලු තුන් ඇසුලාෝමිගිත්සි තිවසායක් සමෙන්.